ගුන්මගේ ප්‍රගම්තන් හම්ජිපාවා ගොතුන් දෙෙන් ඉවිවැඩෑන්වානි කීරිත් කරුවන් කියවුන් එදු ඉවඩෑන්වානි සූරතුල් අම්බියා ෆන්සාස් එබ්වන ආයතුන් පශෑගෙන් එසූරතු ගෙනියලා.

තියබෑ මීහුන් ලෙහෙට්ටවිකං එයි තියබෑ මීහුන් නව්වා ඉම්තිහානෙක්කං නොවත වකි මුද්දතකා ජෙහෙන්දෙන් ලිබේ වගුතී උපලෙක්කං තිමං කලේගෙ ෆානක එංගි වඩයෙන් නුගන්නවයි.

එවෙස් අල්මකානුල අදි එවෙස් තෙදුමගල් ලිබ්මකානුල අදි අලිකුරනිවි හාමවෙ බයාමගුම්වා ෆොතෙවෙස් නැති අල්ලාහමදු ජදලුකුරා මීහුම් මීසකුන්ගේ තෙරෙන් වේ.

දෙයතුන් ඉස්කුලක් හන්තවග සබබුන්න අධි හමකශවරුන් අබ්වාහි අලුතකුන්නන් අනියා විරුව ොඩිගෙන්වා කලවකම් ගානුවේ.

ගදකමු එතනුන් එවරෙන් නුකුන්නං උලෙෆි කොම්මෙ හිඳෙක්ග අලුන් එතනං යාද කුරබ්වා හුට්ටෙ අධි එවරෙන්නං අංගවානෙතෙ නරකෑගේ අලිෆානුගේ අදාබ්ග රහ තියබෑ මීහුන් ලිබිගන්නාශ.

හමහමවා ගොතුම් මීසකුන්නට ටකාතිමන් රස්කලාන්ගේ ලෙද්දි අල් මස්ජිදුල් හරාමුම් මීස්තකුන් එක්කබා කොරා මීහුන්නායි අදි එතාංගා අනියාවිරි කබායිකු දීනායි ಖಿලාෆ් ගොත්තම් උෆද්දන් උරේ මීහාය තිමන් රස්කලාන්ගේ වේන් දෙනිවි අසාබුන් රහ දක්කවා හොසීමේ.

0: kemudian habis di dua dekola deng utara barca bala lair keram association of modeling intizam ko ben kuri agen dara di zone keram championship pe mesi ta khori ak pudi da kan ham fa ko ben je holo ma de keram ri naga kuri da ba to ka sol school ko atar ste ka fans as an athlete an ne wad kurmo raj junior keram championship ka tin umur fura ko kurun tne wad kurai na namar haranda sol haranda ade sa da haranda මේ බාරත් කැමෙන කැටගරි තහකි සිංගල්ස් ඩබල්ස් කේතරන් ටීම් ඉවෙන්ට මෙහත මේ බාරත් කැ සිංගල්ස් අද ඩබල්ස් මේ තකුලස වාර මෙහාර කුරේ දෙන ටීම් ඉවෙන්ට ගිනාද දෙක සුවන් එතේට මේ බාරත් කා බාර කරමු අන්නර හොනර වෙර කුරුන් දෙන්ත කේ මේ බාරත් මු සීදාලන කම හඳ කෙවේ මේ බාරත් කැ සාබුන් කරම් ගතරන් ආ කුරුන් දෙන්ත කේ වැඩ ගන්දර මේ කරම් ගේ මුස්තක්බලට කම මේ බාරත් කම් ෆා කුරුන් දෙ නේ රාජ්‍ය චුන කරම් චැම්පියන්ෂිප් කු දෙද මේ මක හත කුම් ෆෙෂින් තේරවන දුරුගෙන යදා ඉතුරු ખબર ખબર ආය මොල්ඩ්ස් බාස්කට්බෝල් ඇසෝසියේෂන් ඉන්ටිසම් කුදම් බාබා ඉන්ට ඔෆිස් 3-3 චැම්පියන්ෂිප් මේ වනිෆෂාෆා මාෆන කුලවර එක වෙනික බාස්කට්බෝල් කෝට් කාම බාරක් කුරේ දාරු ෆිටිහනුම් ගදවන ඩිවිෂන් ගාස්ටිම කොමාත කුරේ ඒ ක්ලබ් අසෙන් ක්ලබ් එචඩීසී ජිරාග් මොල්ඩවියන් එම්.අයි.බී පොලිස් ක්ලබ් යුනයිටඩ් බී.එම්.එල් ගේතරන් ටීම් රියාන් ඉන්ට ඔෆිස් 3-3 චැම්පියන්ෂිප් ඇසෝසියේෂන් ගේ ෆෝර්ථම ඩිවිෂන් ගවාද කුරු මහජිස් පොනේ ෆස්ට් ටීම් ඒ ක්ලබ් එචඩීසී club immigration marsel council united bml at bilab traversing mubarak rawal kurmunda anghen timta ke customs recreation club club immigration double list international private limited gator united bml sirhen ebron division sirhen doran division at anghen division team takule mubarak rawal kurin sarkar office taka sarkar hisaba conference ka de amela conference ho gate timta mubarak hamje fawagatam komme office conference ka bas category dabai ko fawani mtm ఎంట్ ఆఫీస్ 3-3 చాంపియన్షిప్ గవాద బదారం భారత్ గవాద కుర టీమ్ నమ కొమ్మ టీమ్ గా హతరు కొంతరి నా టీమ్ ఆఫీషల్ కో హేమనంది హే భారత్ ఫౌండేషన్ గవాద కుర టీమ్ తో కుతరే గా హేమనే కొంతరి నితరే గా నా ఫోగ గవర్నమెంట్ గే కే ఫౌండేషన్ గా కుర ఫై ఎబ్స్ కొంతరి స నుకులే వేన కం ఫాహ పల్లం చే ని నా గనత హరాజ ఫాహ కొల కొట్ట
1: మర బర శుక్రియ ఇంగేత బాజర్ దో కదె వకేలా అర్మ కుడకొం దెం బాలాన నోస్తా సర్హిత కదత
2: ادگ مت میند سالگم نم پی ایس ایم نو ہم فشان امینو ہم فاہ کولے فاہ کے خبر تو کے سرہی تک بلالار حج ورین کے فاہ گروپ راج اتو جے کملے فاہ خبر کے سرہی فاہ کولے راج جاپان کے دفاع گلوں ہیں ہر فتک کابو تک تے ٹیسٹ کرا آلے بوٹری وانی ہوری ہا کم فوری ہم لے بوٹری کا کملے فاہ خبر قومی تا بہ مشیر کے مقام عاد نصیر استعفا دے وف کملے فاہ خبر گئی ترن ایف آر بین کو فاہ کالا پلاسٹک مدکرا پلیننگ ایکولا والا نی کملے فاہ خبر کے سرہی پی ایس ایم نو ہم فاہ کولے
1: میہار نو خبر تک بیادار بلحالت ہوری گتو مقام دو کل دیس میہری پارٹی آر ایس مہیزہ حکم کرگ فینانس منسٹر زمیر ویدار کم خبر سرخی میہار ورلڈ کپ گائیڈ منسٹر رافی نیر دیوافی شمان فنسی سہر جلل نا حکم کپ فکم خبر سرخی دن بی ایم ایل کے بینک فنڈ ہوٹل مدت ہم ونی مدی ہفتہ اتر ہتر می ہک ہم بہ جے جے کم خبر کے سرہ اتفا کل دے
2: ا الن بلا لن سن اون لائن مینو فاہ کل وی فاہ کے خبر تو کے سرہ ہتا ہو کے تیرے گا رپورٹ کا راج درانی ایری وانے می ہ ار نون نانی کم لے فے خبر فاہ کل وی ال نکیتا سکول تو ہسپیٹل تو مہم میں نون کم لے فے خبر فلت صاف کرا ساسے سی سکاؤٹ افتتاح کو فے کم لے فے خبر گے تر مینو وسے فاہ کل وی شمان کر وی تو متن اے جی دگو کر فے فے کم
1: ٹیکنیکل ابراہیم
2: پروگرام میں السلام علیکم

0: එකලේගේ ෆාන් විදාල්වි අලුගේ වෙරි රස්කලාක් මි අලා ආයි මුශ්‍රිකුන්නා දෙමෙදු හක්කු ගොතුගා හකුම් ප්‍රව්වාන් දේව. අධිතිය බෑ මීහුන් සිෆකොබ් බුනා එච්චෙක්ගේ මච්ච කෙක් කුරුමුගා එහි දෙව්වා ෆරාතකී අලමෙන්ගේ වෙරි රහ්මාන් වන්ත රස්කලාන්ගේ.
1: بسم الله الرحمن الرحيم
0: رحمن وانت رحيم وانت الله بإسم فلوم فشاغنمي

එමීහකක් ගෙල්ලුමෙන් නුදේ අදි මංෆායවෙස් නුදේ එච්චක අල්له ෆියවා ඒනා අලුකං කුරෙති හක්කුගේ මගුන් දුර්ුවගෙන්වා ෆුරෙදුමකී හම එයියේ.

0: අද අඩ්‍යනුව මෙගහර්ටස් FM බෑන්ඩ්
1: හමයකනි දිවෙහි රාජ්‍යය ගෑඩුම්
0: ඉන්තිසාර් කොලවා. රක්කාක ෆෝන ෆෑසයින් සකෑ දෙක්කුම් වාජිබවානත
2: හජ්ජ දියුමටක දක්කා ෆොන්න ෆෑසයින් සකයි දෙක්කේනත
0: අතුගොවුන ගහනයින් සකෑ දක්කානි කිහිනේ
3: තිහුරිහා ස්වාතයගේ ජවාබ එ ප්‍රග්‍රාමකු
4: සකයි
5: හෝමදුහගේ හැඳුනු දිහකට තිරීහුන් රිපීට් හෝමදුහගරේ දිහේ ජායරු අදි හොනිහිර දුහගේ මෙන්තුරු එකෙත් ජායරු
1: එං හා සතරස්තියක සාරිස් නුවෙක් කිලෝ හාටස් මීඩියම් වේබ් අදි අඩ්ඩියන්ුවෙන් මෙගහටස් FM බෑන්ඩ් හමයිකනි දිවී රාජ්‍ය ගඩු
6: එම්ම සීදාවගෙන්වා තෙදු මගුග සාභිතුව හුරුම
1: ඉස්ලාම් දීනුගේ අගීතා වරුගත කුරුම
6: දෙතුනියගේ හයායි පාච්චවරි කුරුම
1: ඉස්ලාම් දීනුගේ කංකමා ගුලේගොතුන් දීනය ඉල්ම්වරින්නා සුවල් ගුරවා.

0: ඉස්ලාමී තාර්හික තෙරයක් කුරවේ දතුරු.
1: මුකද්දස් තන්තනා ඉස්ලාමී තවසේ බිනා කුරුම්ග මුහිම්මු දවරෙන් අදා කොෆාවා සමාම්වී තන්තනුගේ වාහකතන්.
2: ඒකමුන් බල්තිස්ගේ අස්තු රස්කං ඔති කොන් සරහත්තෙක්යාතෝ දෙනිගන්නන් ආකෝලොජිස්ටුම් වර පොඩු සමාකම.
0: රත්ත බිනාකුරි ගොතා එල්මං හිබ්වරදී පින්තවකා එල්මං හිත්ත ෆරාදිගයි.
1: කුරිපෝෂි
3: කොමෙහෝම දුවහෙක්ගේ හෙඳුණු අක්ගඩි තිරියුණු.
1: රිපීට් අංගර් දුහුගි මෙඳුරු එකෙජහැර් අදී බුද දුහුගිරි අක්ගඩ තිරීහු. ඒවා සතරස්තේක සාලිස් නුයි කල හටස් මීඩියම් බේව් අධි අටයනුවේ මික හටස් එම් බෑන්ඩ්
3: ඉන්තිසාර් කොදලෝ.
0: කොම්මෙ උමුරක
4: කොම්මෙ ෆන්තියක
0: කොම්මෙ ගින්තියක දිවෙහි රාජ්‍යයගේ අඩු එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
4: අඩ්ඩිහනුවේ මෙගහට්ස් එම් බෑන්ඩ්.

0: Manon bole fan kurie jela metre ngani kas kurie di aflan half tere kadi smulani aflan kulundri manon bole fan kurie menni sakib asin mat frat gair gel safri team go hen kulundri ka enani kas mindini metre ami sakib sakib kurie ngula frat mehe mehe kurie fona ban hola frat metre kurie ngola sko bara bara bo dwe en number kulundri ya en bola de tamase kurie mosa vir bola de go to sangole bar vi di ngula frat penalty adi malu utur kolom bera Gol kurmatin leaf jehu kuria fonwan Pakistan kulunteri Mohiba Mohib marman kuria men penalty kare hona France Pakistan half tereng as 20 frat ambila 20 frat mulin huskol la di 20 frat kuri kulunteri kena bola dibeta masa kuria 3 number kulunteri ai Fazal batim bo matin a bola Afghan kulunteri la penalty nagalin penalty ro kare ki mehri team ki Gamaruddin bola control kare hinas ma bola bara die kare dia Pakistan kulunteri a difa kuri 20 frat utur kolomber we match ki furta ma corner mili boni Afghanistan Amin ko Amin abade Gamaru Saburi Gamaruddin Saburi bola kare mad kol lage Afghan ke keeper fiwa huriya ko untrin Pakistan half tere Pakistan penalty atre ke first ko untrin penalty adma dimat sala ko untrin ko mad kol lage bhori kono nagajani iro utru kanu Nagadin bola goal area terem fumengara bolun je saj bola for Pakistan kulun difa goal area berum Afghan kulun tren penalty area diman bola atle kuriet ne devet masekna omid masay bola atle kuriet kari kuri Pakistan Haris gan natto autor ko rongo kari jaan mutre for Pakistan kulun tren fag jeva dibe for omid nagadin bola big goal area terem keeper waiting bola difa kuri Mustafa bori Mustafa bolun kuriet fonwa bola penalty kari masato Adil difa kuri metro ka kari bola atle Mohibud Mahbub atle kuriet difa team ka hand number kulun Musavir Musavir captain Afghan gan kuriet din bola jaan mutre for kari dia omid bola jaan mutre mi far Pakistan kulunteria Harris no di fallo ko ine no pole fandango mutre live jehume amin kuria fonwadani Pakistan half tere ha meutre var ma bade sulang farat no ga kari ba half ke gagna ka meden ha sabo bola kuri mat ke Harris mat ko la meri penalty area belgona d area tere ga bori Roman Fazi mat ko lagi penalty area ro kari mat farat ko bati bi Afghan ko tin kulun tere mat ko la etre penalty area ta ko swade je omid nagadin bola penalty area tere gol re kari mi far Pakistan kulun tere difa area bere Mustafa control kuren kari de kulun tere bola atlai Pakistan kulun tere adna shayad dost kuria khuna fran di bola Haris atlai kuria ne kari ga puri Afghan kulun tere meb gan dan musavir ko natto dam tere musavir bola musavir vettuni etan kuria kari di Haris puri fauda kulige ade Haris bola atan motre Haris faul kuri jehun le mot Afghanistan musavir kuria fonwa de medura kari hulan farato hulan farato tangole fahata jila tangole fata medaya sabandi mehbuba mehbuba kola fahata metere sakiba sakiba irmati farato dimbola atlang medene kuria afghan kulitene kos pakistan half tere nagad bola pakistan kulitene bola kontro fazal fazal difa ko medura kari irmati farato dimbola pakistan sensa gad man fahata jila medene pakistan kulitene ali aga irmati farato kuri kulitene dimbola aga difa ko medura kari iqbal bola atlang ka setim ko kulitene kana bakola mabad fahata fazal di ha medaya sam irmati farato nagad kari pakistan half tere en tangole fahata medene isaya mech farata ke miharo moti amminat haminat kulai fa evesola kalande noje Men tu farhaya ke media hamen tre soba me argon me ki mere me bairwan industry gotum soba mitna furtames mera alon khali kul suwal ki simri e kombe he molwan de argon me punamuni pakistano henne hiwani molwan de ekam soba ke wah kavri tangule sar ke edi hiinno emburi dana kiyen to soba
1: mi go den hama alon men me fahum mi de team go kurimati lum fenum iru hama bara baru ga mecha mi ga simri hama ebbayaka dukura bayaku ne komme go tebies mi a meche final meche sumesuma kum me feri ehmi ma de team ge quality abala rohama individual waheke ki emi hunge hunar abala rohama de team ge vesmiti bi hama beru league kule gina kulun terin take bara physical game ge taal gonda medium match was faha ga vegen die
0: kulun utren pakistan penalty ad malum afghan kulun terin gas penalty ad kuri daga dibola gol dani carrying irmati farat utr kolam vara higam kona gadini dani carry utr kolam beru Mr. Moti, I'm made for the Mamu Kulefa, Pakistan, Afghanistan, and Pakistan, Golkumati Lefejo, Keeper Korea Midini, Mohiba. මොහිබ් කුරිය හරිස හරිස් බොනත් දැන් කාර්ය උරුකුළුන්තරේගේ මොසාවරුගේ නට්ටුව මෙතුරුකකන් සෙන්සකල් දිමාද බොනත් දැන් කුරිය කුරුමත පුරි මුස්තුමගේ කාර්යගේ නට්ටුවයි තංගුල ඉරිමසද ඉත්‍රිපද සෙන්සකල් මහරුහක කුරිය දැසල් බ ප්‍රකාර අෆ්ගාන් කුළුන්තරේ ජීව ආදිල පාකිස්තාන කුළුන්තරේ අත්ලන් කුරිය මෙතන සෙන්සකල් තරේ ඉරිමත් ප්‍රාදේ මුරු සෙන්සකල් බේරුම් කුරිය දිඹුල ඉක්බාල මෙතුරුක වරක් කෑරින් අෆ්ගාන් හාෆ් දෙනන කුරිය හනක ඉත්‍රි මෙතන ආදිල ආදිල කුරිය ඉරිමත් ෆසාල් ෆසාල් කොන්ට්‍රා කුළු තංගුල ඉත්‍රි හුරි කුළුන්තරේ දිය බොනත් දැන් කුරිය මෙතන ඔටිස් ජන් මොත තංගුල ෆාත ජිලා ෆා මාබඩ ෆාතු පාකිස්තාන හාෆ්තරේ මෙදිනි විසාය විසා හුණක් ෆරාත් කුරියන් හයිරිසෙන් කුරිය ෆොන් ඩිම්බෝල හයිරිස් කොන්ට්‍රා කොලෙන් හා බෙදාස හුණක් ෆරාත් කුරිය මෙන කුරිමතුරි මොසාවිර නට්ටුව කුරිය පෙනෙතන ඩිම්බෝල ගෝල් දෙය දිමාදු කොන්ට්‍රා කුරණි උමර් නවාස් කොන්ට්‍රා කුරිය නක ඩිම්බෝල කීපර් වතම් මෙදී ගෝල් කුරිමතින් ලීෆේ ජෙහම ගෝල් කුරිමති අෆ්ගාන ලීෆේ ජෙහම ෆාන කීපර් ෆයිසල් අහමද් කුරියන් ටීම් එකෙන් කුරුන්තර ගෑඩි අතරින් එන මෙතරින් දින්බෝල අත්ලාගේ මනෝන කුරියන් ආදේතු මසේ කරන අෆ්ගාන් එලියස් එලියස් කුරිය ෆොන් ආල්බර් ඉමත් ෆ්‍රාත හම්බෙද ප්‍රෙනටරි කැරින් ෆසල් ෆාග ජීව ලිබිජ ගවර් දින ගවර් දින බෝල අත්ලාගේ ප්‍රෙනටරි කැරින් අෆ්ගාන් අත්ලා දීරිය කැරි හොඩි දින නම්බර් කුරුන්තර අමුඩි අමුඩි කන්ට්‍රෝල් කමෙන් කන්ට්‍රෝල් කළ කුරිය ෆොන් ආන් ජීපලෙන් ෆාර පාකිස්තාන කුරුන්තර දිෆා කුර ඒරියා බේරු අබෝල අමින් ඩියර කැරි මෙදායි සම් බෝල තන්බන පාකිස්තාන කුරුන්තර ෆාවුල් කුරි අෆ්ගාන ලීෆේ ජෙහම පාකිස්තාන හාෆ් මෙදවර පෙනටේරිය කෑරින් පෙනටේරිය බේරගුණ ඩියරිය ගෑගෙනක මෙදගෙන හසබ දිමා වාගොත බෝල බාබා කුරිය ෆොන වාන කොස් මොරේ අදාලන මාළුමත් ලීසාවතු මේ පාකිස්තානගේ කීපර කි කුරිය නියු රේඩියන්ට එම්එෆ්ආ නියු රේඩියන්ට කොලාදි කුරින් වික්ටරියස් ප්ලේ කීපර කොල්ෆා පොරොන්තරිය ලීෆේ ජෙහම අමීන් අදි ඔමිඩ් මඩකොල්ල මෙති බෝලකාරී ඔමිඩ් අදි අමීන් බෝලකාරී මඩකොල්ල මෙති බීර බෝල කුරුමච්ච වාද ඩීආරිය තෙරේගේ පෙනටි රංගු මතේ එක දෙත්තින හතර කුරුමති බෝල කුරුමති වාගත මේ පෙනටි රංගු මතේ මොන කරත් මඩකොල්ල අබුහරි දිහ නම්බර් ඔමිඩ් මුසාවිස් අද පෙනටි එනමත් ෆරාත් කනාදි මාදු සබෝරි කුරුන්ත්‍රිය මඩකොල්ල ෆ්‍රාන් කුරුන්ත්‍රිය අෆ්ගාන කැප්ටන් මූසා අහමදි මිහාර ගොස් රොගමති මඩකොල ඇඩියරිය කනාදි මාදු හොලොන් ෆ්‍රාත් බෝරි මඩකොල්ලාගේ අමින් කුරිය ෆොන් වාලි බෝල ගෝදේරි අතරෙන් කීපර් බෝල අත ලෑසි කීපර් සාගිබ් බෝල අත ලෑ ඉල්ලි මෙත් ෆ්‍රාත් සයක් දොස් අදා කුරිය හරිස් සහුලන් ෆ්‍රාත් මෙතරේ පෙර මාබඩ සොලන් ෆ්‍රාත් පාකිස්තාන හතරෙන් තංගල ෆ්‍රාත් පෙනටි ය කනාදි ෆ්‍රාත් දින් බෝල මොන කොන්ටෝ කොලෙන් කුරිය මෙන්නි සයක් දොස් එන දේන කුරුන්තරක බෑදා බෑකොල ෆාතන් ඒරිය අතරේ හුරි කීපර් මෙදිනේ හුලන් ෆ්‍රාත් ගෝල් දෙරිය කෑරි කීපර් ඉරිමත් ෆ්‍රාත් දින් බෝලෙන් අබර ඔමෙඩ කිරියා නොදිබුනි ඔමෙඩ අතර ෆාත් දින් බෝල් කරේ බෝල දෙවන ෆාරන් අනක පාකිස්තාන කුරුන්තරියා ඉසා දිෆා කරේ වර නොරකා කොද දේ කාරි අෆ්ගාන කොද කුරුන්තරේ තින් කුරුන්තරේ කු තිබි එනස් දිෆා කම කුරිය ෆොන වාලි බෝල ඉරිමත් ෆ්‍රාත් දින් බේර හා මෙදාය සබුන් අෆ්ගාන ගෙල්ලු මා බඩ ෆාත මෙදිනු අය කෑරි මෙදිනේ එලි බෝල බෑකොල ෆාත තංගොල ෆාත සෙන්සකල් දිමාල් හුරි කුරුන්තරියා බෝල තැන් මනමන කුරියන් ඇස් කුරිය දිහ මොහි මෙහබෝබා මෙහබෝ කුරිය මෙතරේ කුරි කුරුන්තර දිම්බෝල අත්ලෙන් මෙදෙන ඉන්නවන මොන කුරිය අහමද් ශකිබ් අත්ල සෙන්සල් දෙකන කොලා දිමාර එන කාරි වන මුස්තෆායි මුස්තෆා කාරින් අබදේ හරි විගාර නම්බර කුරුන්තරිය සයක් දොස් එනේගා නට්ටුවා හොන ෆ්‍රාත් කුරිය දිම්බෝල අෆ්ගාන් කුරුන්තර අත්ලෙන් මෙන්නි මුසා විරාස් මෙතර හොස කුරිය දිහ අමීන අමීන කොන්ටෝ කන කාර්ය පාකිස්තාන කුරුන්තර බෝල කොන්ටෝ කන අත්ලෙන් කුරිය මෙදෙන ආදිල් මෙතර කාරින් හොන ෆ්‍රාත් මෙතර අමීන බෝල අත්ල කුරිය දිහ මුස්තෆායි මුස්තෆා මෙතර කාරින් හොන ෆ්‍රාත් බෝල අත්ලෙන් හොන ෆ්‍රාත් රෝකාරි මෙතර කාරිය බෑ කොලා මාබඩ සතහා මෙදාස මෙහබූබන් අනේ කාවිස් අෆ්ගාන් හාෆ් තරේ මෙබවත් ලෆ් කාරී දිය අමීන ජසාලි අමීන මනෝ නිර්මත් සතේ මෙර මෙදර හොසස්ක මැදින් තින් කුරී ෆොනල් බෝලෙන් අබාර ගමරුද්දීන් බෝල කොන්ට්‍රෝ කුරණි නිර්මත් සතන කරන බෝල මා බෝල බාර් වේදිය කොට කොසි නිර්මත් ෆ්‍රාතුන් බේර් පෙනටරි අකන කෑරින් හාෆ් ෆිම් මෙදවර පෙනටරි කෑරින් නිර්මත් ෆ්‍රාතුන් පාකිස්තාන් හාෆ් තේ ලිෆින් ගල පාකිස්තාන 12 මිනිට් කුල විජය ෆෘතම ෆුන් දඩේ නුජේ වෙස් බේප පාකිස්තාන් වෙල්ලුම් එලි බෝල ෆසල් මොහමදින් ඇස් ෆාතුන් අෆ්ගාන් කුළුන්තරේ එන බෝල අත්ලෙන් ෆහද ජීලා මෙදුර කෑරි සෙන්සකල්ම අෆ්ගාන් හාෆ්තරේ අත්ලා කුර දීවි මෙහබූබ මෙහබූබ සෙන්සකල් දෙකන කල් දෙම කුරක හුලොන් ෆ්‍රාත් ජීලා මෙදුර කෑරි අෆ්ගාන් හාෆ්තරේ කුරියන් ඇස් කුරිය දින් බෝල මෙදුර කෑරි කුරියන් අත්ලා මෙදුර තෙංග බාර නම්බර කුළුන්තරේ එලියස් එලියස් කුරිය දින් බෝල අරා බා ඔමෙ මුසාවි ඔත්ලා පෙනටි අදමල් කුරිය දර එරේ තින අමින් වදේ යෝති ගෝල් දෙර දමජ කුරියන් දෙක කුරුමති උරි පාකිස්තාන කුළුන්තරේ ගෑරි දෙන ෆයල් ලිබුනි බෝල එන කොන්ට්‍රා කල් කුරිය දී ෆිල්මත් ෆ්‍රාත් බෝල දැන් කුරිය මෙදෙනි ඔටිස් ජාන් බෝල දැන් මෙදුර කෑරි වර බාර දුහ මෙදුර බෝල දැසන් කුරුම් තර කාරි දියා අෆ්ගාන් කුළුන්තරේ ගජේ කුළුන්තරේ වේට් නේත කුරි ෆෞලා කුරුගෙන් ලීෆ මොදි ජෝ පාකිස්තාන අෆ්ගාන් සෙන්සකල් දිමාලු මෙදුරුගා කැරි ඉරුමත් ෆලාදුරුගා යවර කැරි තේර මිනිට ෘත මාහම් කුලේප දෙටම කුටම ට මිනම කුලේ නිඩයම ුබල ඉන්ටනශන ට බොට මට ෆයිනල් මච් ෆසල් මිහිරි බෝලකාර මට කොල්ලෑගෙන් ල් ර ම ල ර බ ර ල ල ල ර ර ල න් පට බ ර හ බො ර ර ගොස් බේර ල් බොමති ද ොත ල පාකිස්ාන් මති ල් ල. ෆසල් බෝල එෆැන් පුරි ජීල එල්ල පොඩි ජෙන් බෝල ලෑ නිම රාතු අස්සන් කොලතර මෙතර දි බෝල ආදල දු කොල ලන් රාතු ගුරි හෙරිස්සන් හෙරිස් ජසලක කාලෙකුරි ආදිලාදි කුරිය දිී ටිමහන් කුළන් ත්‍රියකම් හුමර් නවස් හරි ක හ තර මත ර ුන්ත්‍රය දය බල මරම කුරිය න හි අද හ ල ත ර ක ටම හ කුන්ත්‍රය ර දි ද රතු ප හ ර ර ද රට න බො ිය කර ර න ද ො ට ර ර ර ර නට දන්තර හර ෆවල්ක මති ශකීබ අෆගන්ක ෆවල හගේ මෙදවර. Shakib, I guess, Hulang Fratu Medini, Mehbub, Mehbub Medron, Matin Kuria, Dimbol Atlan Kuria, Mosavir Hadi, and I guess Fata from half time in the Sadi Kari Huri, Kunteria, Mehbub, Mehbub Maran Kuria, and Saka, the Krokola Diman and Kadimbol Atlan, Shakib, then Bolivia Medrukan Kuria, Jelavas, Hurus of Pakistan, after in Matfatam, Vadiva Kuria, Divir, Matfatam, Gamarudin and Bakula, and I guess Fata Medini, Sensaka, Dimal Huri Kunteria, Amida, Amid Erezo, Bolatla Medrukan Kari, Maran Kuria, Jelav. Sensakal Huraskon Hulong Frat, Mehbub, Dimbola, Medra carrying Afghan half the Atla, Kuria, the Pakistan half the Medun Hammer, Musavir, Hadibola control, and Tangle Baro, the Bol Degotos. Penetrated the Mal Corona, Dandias for the Akan Degotos, bear with vehement Kulefa for the Mafon, the team collective of Santa Vijay. Media Roman Tangle Fahakole, me found me the team Kuru, Afghanistan Kuru Tangle, Rangalo Sobaki in the
1: Rangalo Wake, Simri Hama, me, Mechap Faho. Aur bunani varab boda miyoti Afghan ke coach varab boda mi study kofa hagi gatu ko mi Pakistan mikule system ke gotung Pakistan ke meduga asuga mi defense kurayer ko player onge ba maduve hemi ma advantage ne kumatta ka mi Afghanistan mi kule mu mi annani ane hama bola libumaya kum fahata tineng hada fa midfield tere bara boda diamond kum ehme ma egota kule ti alon mi faha kolli kamaki de player unna idikola Pakistan uge mi Afghanistan uge hatharu kulun tering eba mi kule wagutu eba emi hunna ge fursat eba libe ehme ma tangkole boda adi miyadu midia matchup voreng adi mihata nang alugonda mi fennani mi Afghanistan, Tankole Boda game control, Kogge midfield Teria, Ginakogen Kuletang, Ei Komegotavis, Dekulunterina, Hatar Kulunterina, Nubadalwan, Heavy Mege, Fada, Varaboda, game control, Kogen, Dengalondhama, Mifursatugahama, Varabodangham, Fahakulang, Kochuge, me, tactical Migena, Badal, Dengalondman, Amin Vesmifenani Boda, me, Hama. Varaboda midfield Teria, Fabagging, Kuletang. Alone when the media mechuga simri fenuni Amin Varaboda me for tam falim fetita and I smia to me fenani Varaboda Afghanistan go midfield terrain game control Kromanata
0: Afghanistan tin number Amid Arizo Kurikuraku and Rindu Kari Dekuma from Pakistan and Jamad Dif Noti half game that's a medimat for Timman of foul they half game that's a boom jagger military for Mabra Sidmati Farah, my Trevor Mabra Sidmati Farato. The Furtama of Miharmoti Bavis Minute Kulefa. Nanda Nujia, the Afghanistan, I guess Pakistan, I guess, and Miriam Kulevini Diamond Jubilee International Football Tournament final match. System අද මෙතන ටීම් එක ෆෝම් බදව කරේ දේශමක පාස් කරනවා අද ගුණ මේ සබස් වහ කරේ මේ බරබොරු බදලක හැකියි මේ මුලින්ම මෙදැනි අෆ්ලාන් කෝන්ටේ මේ ස්ටයිල් දා රියා කරන බදලක හැකියි මාර්වස් මේ ෆහ කොල් දෙමනි අෆ්ලාන් කෝන්ටේ මේ වර ළඟල කුලත කුල මුන් දාන ෆහ කරන ෆසල් ది పాకిస్తాన్ కుంత్రి బోళకారు మడుకొల్లా మితిబి అలా జర్సీ నంబర్ బోళకూర్ మీద కుంత్రి పెనల్టరీ అతలే అబతి మీద టీమ్ కుంత్రి శత్రు లాగిన్ ఫ్రాత్ కురి నగాద బోళ పెనల్టరీ అతలే గోల్ దేతే ఉలం ఫ్రాత్ మి పార్వం ఫ్రాన్ కుంత్రి బోల్ దిఫా కుర్ బేరియా బేరం హరిస్ కంట్రోల్ కొల్దని ఉలం ఫ్రాత్ పెనల్టరీ కణా కాని కుర్ మధ్య బోరి ముసార్ గ నట్టా పెనల్టరీ తిర నగాద ఇయబడ పాకిస్తాన్ కుంత్రి మడుక అఫ్రాన్ కుంత్రి బోల్ దిఫా ఫ్రా వాట్ ఇస్ జన్ కురి ఫోన్ వాలి బోల పాకిస్తాన్ కుంత్రి అవైడ కు కురి ఫోన్ వాలి బోల కీపర్ అతక జీవ వదగం పాకిస్తాన్ మిచై ఇది దేవిస్ వన్ మినిట్ లో గేమ్ ఉంది ఫుర్త మజాండు అల వర రీడ్ కో బయాల కురియ ఫోనవాల్ యాలోనే వెడి గార్ నంబర్ కురున్ తెలియై ఫుర్త మజాండు మిజై ఎగార్ నంబర్ వర రీడ్ కో బయాల ఓ హైట కోన కురియ ఫోనవాల్ కోల కీపర్ అతువ జెహును జెహిఫ గోల్ దే ఇర్మత్ ఫ్రాత మే గోల్ మెదింగ్ నా సాబ వెట్టుని అదే మే కో వర రంగల దేకీ మాది హాసక అఫ్గానిస్తాన్ కులమ దనికుం బిదను జెహి
1: ಸಿಮ್ರಿ ಹಮ ವರ ರೀತಿ ಗೋಲೆ ಓಟಿಸ್ ಫೈರ್ ನಾರಾಗಂದಿ ಎಣ್ಣಮೆಸ್ ವರಂ ಹುಷಿಯಾರು ಕಮಾಯ ಕೊನೆಹಂ ಬುಣಾಣ ಮಾಬಡು ಓಪನ್ ಫುರ್ಸತೆ ವೆಷ್ಣು ಎಕ ಮೀಗ ಅಳಗಡ ಫಾಹ ಕೊಲ್ಲವೇಣಿ ಫೋವರ್ಡ್ ಗೆ ಹುಷಿಯಾರು ಕಂ ಓವರ್ ಹೆಡೆ ಮೀ ಅಸುಗ ಏರಿಯಾ ತೆರೆಗ ಮಿಲಿಬಣಿ ಫಳಿಸುಕುಂತು ಮೀಗ ತಫಾತು ಮಿಗೆಣ್ಣನಿ ಹೋವಡುನ್ ತೆರೆಗೆ ಸೆಲಿಬೆ ಫಳಿಸುಕುಂತು ತೆರೆಗ ಹಮ ಗೋಲಕ ಬದ ಕೊಲ್ಲ ವರ ಹಿಗ್ಗಾಮು ವರಂ ಹುಷಿಯಾರು ವರ ಎಕೊರಬೆಟಿ ಗೋಲೆ ಅಳಗೊಂಡು ಮೆನ್ನ ಫೆಣಿಗೆ ಮಿದಿ
0: ಅದೇ ಎಮಿಟ್ ಬೋಲ್ ದಿಫಾ ಕುರಿ ಬೋಳ ಒಟ್ಟಿಸ್ ಜನ ಮಾರಗಳ ಸುಭಾ ಫಾ ಕುರಿ ಮೇ ಜೇವನ ಫ್ಯಾ ಕಹಿಮತಿ ಕಲ್ವ ಜಿಫಾ ಬೋಳ ಓವ ಹೆಡಕು ಎಗಾರ ನಂಬರ್ ಕುಳು ತರಿಯ ಕುರಿಯ ಫೋನ್ ವಾದ ಸಾಯಕ್ ದೋಸ್ ಕುರಿಯ ಫೋನ್ ವಾದ ವರ ಹಿಗ್ಗಾಮ್ ದಾಂಡೆ ಅದೇ ಫಾನ್ ಸೋಂ ಕುಳು ತರಿ ಕುಳು ಫರಾ ಮೆದ್ರ ಹೊರ ಕುರಿಯ ದಿಂಬೋಳೆ ಮೇ ಮಾರ ನೇರಿಯ ಮೇ ಬನ್ನಿ ಒಮಿಡ್ ಹೆಣ್ಣೆ ಮೇಸ್ ಕಾರಿದ್ಯ ಪಾಕಿಸ್ತಾನ ಕುಳು ತರಿಯ ಬೋಳ ಹೋದ ಮುತ್ತರ ಗಮಿ ಫಾರು ಏನಿ ಅದಿ ಫೌಲ್ ಕೊಫ ಒಮಿಡ್ ಮುಸಾಬಿ ಕುರಿ ಫೌಲ್ ಆಗೋಳು ಪಾಕಿಸ್ತಾನ ಲೀಫ್ ಜಮ ಪೆನಟರಿಯ ಕ್ಯಾರಿ ಅದೇ ಫುರ್ತ ಮಾಫಂ ಫನ್ ಸರ್ವಿಸ್ ಮೇಟ್ ಕೊಳೆ ಫೋಯಿಂಗಿರು ಮೋತಿ ಪಾಕಿಸ್ತಾನ ಮೋತಿ ಅಫ್ಘಾನಿಸ್ತಾನ
2: ಶುಕ್ರ ಸಿಮ್ರಿ ಏ ರೇಖಾ ಲೀಫೆ ಜಹುಂ ಪಾಕಿಸ್ತಾನ ಪಾಕಿಸ್ತಾನ ಜಹುಂ ಕುರೆ ಫೋನ್ ವಾದನ್ ಗೋಲ್ ಕೀಪರ್ ಸಾಗಿಬ್ ಏ ರೇ ಬೇರೆ ಹುಳಂ ಫ್ರಾತ್ ಕುರೆ ಫೋನ್ ವಾದನ್ ಫುರ್ತಮ ಹಾಫ್ ಫನ್ ಸರ್ವಿಸ್ ಮಿನಿಟ್ ಕುಳೆಫ್ ಏಕಸ್ಮ ಕುರೆ ಪಾಕಿಸ್ತಾನ ಕುರೆ ಫೋನ್ ವಾದ ಮತ್ ಮತ್ತೆ ಮತ್ತೆ ಹೋಸ್ಕೋ ಅಫ್ಘಾನ್ ಹಾಫ್ ಕಿ ವಿದಾಯ ಬೋಲು ಫಾತುನ್ ದಿಫಾ ಕುರಿ ತಿನ್ ನಂಬರ್ ದಿಫಾ ಕುರ್ಬ ಹಾಫ್ ಕಿ ಮಿದಾಸ್ ಮತ್ಲಬ್ ಹಾರಿಸ್ ನಬಿ ಕದಿ ತೇ ನಂಬರ್ ಕುರ್ ಫನ್ ವಾದ ಫಹಾತ ಅಫ್ಗಾನ್ ಕುಂತ ದಿಫಾ ಕುಂ ಜಸಾಬ ಉಮರ್ ಫಾರೂಕ್ ಉಮರ್ ಗಾಗ ಜಹಲಾ ಮುಸ್ತಫಾ ಮುಸ್ತಫಾ ಬ್ಯಾಕ್ ಫಹಾತ ಜಹಲಾ ಫನ್ ಕಸಿಮ್ರ ಅಲ್ಲಾಹ ಬೋಲ್ ಫಹಾತ ದಮಾದ ಕುರ್ ನಟ್ಟು ಅವನ್ನನಿ ಬಾದ ಅಲ್ಲಾಹ ಬ್ಯಾಕ್ ಫಹಾತ ಮಹಬೂಬ ಮಹಬೂಬ್ ಕುಂಟ ಕೋದ ಕುರಿ ಜಹಲಾ ಹಾಫ್ ಕಿ ಕೈನಕ ಮಿದಾ ಹಿಸಾಬ್ ಅಫ್ಗಾನ್ ಹಾಫ್ ಕಿ ತರೇನ ಫಹಾತ ತಿನ್ ನಂಬರ್ ಅಮಿಡ್ ಅಮಿಡ್ ಬೋಲ್ ಫನ್ ಕುರಿ ಜಹಲಾ ಹಾಫ್ ಕಿ ಮಿದಾ ಹಿಸಾಬ್ ಅಫ್ಗಾನ್ ಹಾಫ್ ತೆ ತಿ ತಿ ಕುರಿ 20 ಫರಾತ ಮೆದರ ಮತ್ತಿ ಕುಂಟ ತರೇನ ಕುರಿ ಫನ್ ವಾದ ಬೋಲ್ ಕೈದ ಕುಂದ ನಟ್ಟು ಅಫ್ ಕುರಿ ಫನ್ ವಾದ ಬೋಲ್ ವಣ್ಣನೆ ಅಫ್ಗಾನ್ ಕುಂತ ರ ಅಮಿಡ್ ಅಮಿಟ್ ಕುಮಿತ್ ಮಾಡ್ಕೊಳ್ಳೋಣ ಸಾಗಿ ಶಕೀಬ್ ಶಕೀಬ್ ನಟ್ಟು ನಗ ನಗಾದಿ ಮಾ ಮತ್ತೆ ಮತ್ತೆ ನಗಾದ ನಾಗತ್ತ ಏರಿಯಾ ಬೇರೆ ಫೋನ್ ಹ್ಯಾಂಡ್ ನಂಬರ್ ಅಫ್ಘಾನ್ ಮುಸಾವಿರ್ ಟೀಮ್ ಕ್ಯಾಪ್ಟನ್ ಕೊಂಟೋ ಕೊಲ್ಲ ಕುರಿ ಕಾಯ್ದೆ ಕೊಂತ ನಟ್ಟು ಕುರಿ

0: President Mr. Ali Ibrahim to present the medals to the runner-up team. Runner-up team of Diamond Jubilee International Football Tournament is Afghanistan.
1: මෙවගත මෙවැනි ඩයිමන්ඩ් ජොබ්ලේ චැම්පියන්ස් ජාෆවා බෝඩ ගාගණ්ඩක තෙම් ෆෝටෝ ස්මිනුගේ අද මේ ගාගණ්ඩක බාරවරක ෆෝටෝ දෙගුමුණුගේ බෝඩ ගෙනස් මිතා ආම ස්ටේජ් කුරුමතේග බහට ආදාප ආද හුරිහා පුළුන්තරි මෙඩල් ලිපිගතම පහුග මිතා මඩුකොල්ලා තන් අලුමන ෆෙනන් ස්ටේජ් කාරිය මඩුකොල්ලා තම ෆෙනන් පාරෝ කුළුන්තරියක ස්ටේජ් ෆෑබා තහම ස්ටේජ් කාරියග මඩුකොල්ලා මිතිබි චැම්පියන් ජාෆ මිවා බෝඩගේ කාරියග අබ්දෝ රාෆි කොළඹ බෙහෙ වසීර් ෆහරක් පුළුන්තරියගේ කරුග මෙඩල් අලුවම ගෙන්දනි රාජ්‍යයේ ෆුට්බෝල හැදියේ පස හර්පුරුම් ගන මාස්පතුග මේ කොරියා ගෙන්දේ අකාස ඩයිමන්ඩ් ජොබ්ලේ ඉන්ටර්නැෂනල් ෆුට්බෝල් ටෝර්නමන්ට් එකේ චැම්පියන් කම හොදා හම් මෙවැනි පාකිස්තාන් අද රාජ්‍යයේ 50 හර්පුරුගෙන් පුළුන් ෆුට්බෝල උම්බාරාත්ගේ චැම්පියන් කම හොදා ශ්‍රී ලංකා රාජ්‍යයේ ෆහර ෆෑනල් කුලෙමි ආද පාකිස්තාන පුළුන්තරින් ෆහර පුළුන්තරියක මෙහාර මෙඩල් ලෙගත්ම පහුග මේ චැම්පියන් ජාපවා බෝඩුගේ පරිමතේග මඩමඩ මඩකොල්ලාගෙන් තිබේතන ඔල්මන මෙපෙන්නනේ අද කොළුන්තරින් මෙඩල් කොම්බි කොළුන්තරයක් අජසාලා මෙහෙරි ආද මෙහාරු ගාගණ්ඩක හුරුහා කොළුන්තරින්ගේ කරුග මේ මෙඩල් මෙහාරු මෙවැනි අලුවා නිමිපා දැන් මෙහාරු අලුමන පෙනගේ මෙදනේ මේ මෙඩල් ලිපගත මට්ටක ඔෆිෂල් මෙහාරු ස්ටේජ් ආරම්භ දා මන්සර් මෙන්නනේ කොම්මේ මේපලකස් කොම්මේ කොළුන්තරයකස් කොම්මේ ඔෆිෂල්කස් දමු අලුම් පොරිමස් දන්නවාලේ මිතාංග බාටාපහොරේ මේ ආරෝණ පුරින් ධන්නවාද හිංගම මේ හතර ෆෝට ගන්න කවුස්මිනුගේ ස්ටෑන්ඩ් එක මතේ බාටා දාහිමෝරේ චැම්පියන්ස් මේ ජුබ්ලි ඉන්ටර්නැෂනල් ෆුට්බෝල් ටෝර්නමන්ට් එකේ තාෂි මකම ખાસ කරේවා තාෂි මිතන් බාටා දාහිමෝරේ ආද මෙහාරු ගාගණ්ඩක මේ දාවරි විහුරිහා කොළුන් තෙරින්න ඔෆිෂල් උන්ගේ කරුග මෙහාරු මේ මෙඩල් අලුවා නෙමුනේ පාකිස්තානුගේ ටීම් ගේ කැප්ටන් ඉක්බාල් මෙහාරු මෙහෙරි බේර නුපුනේ තංකල බේරුග ඒ මෙතනක මේ මෙඩල් නේම පහුග අල්මෙන් ෆෙනගෙන් දාන මේ තරි දෙනමගේ කුඩු කුඩ හත්ලා මෙතන ෆෙනගෙන් දාන ආද එම් පහුන් නුරි ඔෆිෂල් ගස් මිහාර මේ මේ අලවා මොනේ මෙඩල් දැන් මිහාර වසීර් ආද මේ හයි කමිෂනර් හරිහා බේෆ්‍රොන් මිහාර මිතා මඩකල් දැම් දෙවි මිහාර කොළිවර බේ වසීර් නුකු තංකොළ බේර නුකු මඩාගෙන් පාකිස්තානු ටීම්ගේ කැප්ටන් ඉක්බාල් මිහාර තරි හවල් කොළ මට්ටක මේ මඩුකොල්ලාගේ මෙහිරි ද මඩුකොල්ලාගේ මෙහිරි එතා චැම්පියන්ස් ජහාපහුර මේ බෝඩගේ කාරයක බේරුග මඩුකොල්ලාගේ මෙහිරි අද මිහාර සීදා දිමාලුන් රොගා දුගේ මෙදා දිමාලුන් චැම්පියන් ජහාපර බෝඩ් කාරයක කැප්ටන් මඩුකොල්ලාගේ බොර කොළිවරා බෙහෙ වසීර් තර හිප්පයාගේ මෙතහර මිහුන් ගන්නු බෝඩ්.

0: තරි දිවිගෙන් දිය මන්දර් ආද මිහා හිතාපුම් මෙති මේ ෆයිනල් මැච් එකේ කොළොන් නෙමි ආදි තරිව සවල් කරේ ආද මිරේගේ මේ රනින් කමෙන්ටරි නුවත ලයිව් කවරේ තිබේ ෆොන මිගෙත් තේ ගලොන් දන්න ආවුන දෙ යාකේ කමෙන්ටේටර් ගොතුග ආල් මෙ මුබාරෙන් හැම කවර කරේ ෂිම්රි ආදි වාසිෆ් එගේ තුරු ආල් මනාකේ මිරේගේ මේ ඇනලිස් එක ගොතුන් සබා මොහම්මද් බෑර වැඩන හුරියා බෙහුන වරබල් ෂුකුර් දන්න මිරේ තිබේ ෆොන හැම මේ ලයිව් කවරේජ් මිගෙත් තේ ටෙක්නිකල් තුන් ආදි වහිද එහෙතර කම යාකේ එම මෙහා බෙ ෆොන වර උපාවරිකම බාජ්ජරිකම දමු දෙන් දෙ මේ මත එම් පුරස්තගේ තිබේ ෆොන අබද්ල මොම්මීද් ග මිහ හසාබු ආවුන දිව රාජ්‍ය ගඩක ස්ටුඩියෝ හවල් කොල්ලාන
1: ade mergo me genestini diamond jubilee international football tournament to ge final ga afghanistan a pakistan kulunu match ge kulun galul rasmi tanu magutu me argading egar gadi 30 minute 30 minute me divih rajye ge adu
2: ahange iye ya miyadu ati mahatama মি নেওয়াগে রাগো মি হিতুগে বিন্দুগে থালো মি রুহা মি হাসিগে তিরু মি লোলুকে নোরা মি দেখে হোফিন থাকুগে হাসলো উমেদা আসুমা কামিয়াব আরিগে হিং আমা জিহুমা উফা মি হুরিহা কমে গুলিফাবানি তিহিতা নুফেলনা অ্যান্নুলাবে বাফশকুম মি দেরুহুবানি গুলিফা
3: মিহিতুগে লৈ পেতি

0: එත්තනක තිබිනම දෙමින් විස එකක ගනිකකන් එහි තිරවාන
1: දෙන් එකන් එනිමුණි එදිරිවුළුමු දුරන් ආදේෆ මිහාර තිහිරි දෙන් උලෙ මුලින් ආ ෆෙෂුමකුන් ෆෂන්
0: එකම ෆෙෂුම කිය ෆසියකම විස් නූනන
1: එකම නුවානිකම විස් නූ එකම හිවරි කුරෙන් ජෙහෙනි
0: තෙන් බුනීම දෙන් බුණ ෆණ වාහක
1: බුණබුන්
0: අරුහම්
1: හම මගේ හිතුක වෙසුන්නම්
0: තිබුණි ෆරියන් එන කමුදේත
1: ඒ ඉතින් මෂක නූනේ
0: මයි කුරි ෆරිය ඔස්කෝ නේංගේ නෙන්න
1: දෙන් හම ඉච්චකේ බුණියේ
0: දෙන් නේංගේ නෙන්න හම වේදානේ දෝ
1: තින් නුවානේ කහම රඟලම් විසිගේ නේනු ඒ නූන සේදෙන් එංගේ කමෙද්දෝ
0: තිබුණි
1: දෙන් පොයින්ට ගාද බල
0: ඒන දෙතිරකු මහර ගුලම් විස් කුඩේ අස්ලු මෂන් හිමින ඇදිවි සේන දෝපි වාහි
1: හීවණිත යගි සමිර ෆෙරුණස් අරහමගි ඔ වා කුති ඉරෝසේ වගුතු උඩුමති ෆෙන්න පුරිහා කුලෙන් අරහම්ගේ මෝණුමතින් ෆෙන්න හිහිවි
0: තෙන් තිහා බොඩ කොණු දෙස් වේදානේගේ
1: මිබුනි දෙන් ඉහා විස් බොඩන් ඒනගේ මෝණුමතින් එකන් ඉංගියේ
0: ඒදින් ගුරින් වෙසේන උලේ ගොතේ එක්මකො තිබුණා හෙන් ඒන හන්න ගයාවා කෑන්ගෙ එක්මකො අස්ලු මහී කුරි දුවසීම දෙන් එකම පතලතු වේදානේ එක්මකො එහෙනේ නූනේ
1: ඒන මිහා දුවස් වීරුස් කෑවින් ඉන්නකොන් හුරිවෙස් එහෙන් වෙගින් හින් වරන් හීවෙ
0: ආ වේදානේ කුරිරිය කුලාගෙන් උළුනේරු එකලච්චින් එහියේ
1: කීකේහි
0: බුණනේ মিহে কানুতে মিহে হুরিমা সুয়ালে নুফে দে হো
1: হুম হুম
0: তে আরম বনি এ আমিল লাহা কাহা কানু কেরেনে নু
1: ইন্দা কোপা এ ভিমা ইনে হুননি তে বিসনি কা একা মাউলে পালা
0: হুম কৃষ্ণনি এ দেন একা মা
1: মা বুনা নং আর হম গাতু গা তিকং কুরং উলেশি
0: একা মারে লাদু গন্ন গত না রে চিংগে
1: দেন আদু গন্ন কাল কা বিনু কুরানামে
0: ಹೆಂಗೆ ತಿಯೇ
1: ದೆಂಗಳೇ ಹೆಂ ಬುಣವೆ ಸೇವಣುವಾಣೆನು ಏಕಮಕು ಬುಣ ತಿ ದೆವಿಹುಂ ಗುಳುವಂ ಮಿಹಾಯಿ ಸಾಬುಂ ಹಾರಿ ಮಿ ಮಸಕ್ಕಿ ಫೆಶಿಯೇ
0: ಕಲ ಮಿಹಾ
1: ದೆನ್ ಹುಣ್ಣಾಣ ಮಡಕೊಂಡೆ ವರ ದುವಸಿಟಿ ಮಿಹಿಂ ಹುಣ್ಣದ ಓಕೆ
0: ಬದಮ್ಮ
2: ಅಸ್ಲೋಹನ್ನ ತಿರಿ ಉಳುಮ ಗಮಿ ಕುರೆಬುಣಿ ಮೊಯ ಕಮೆ ಕಣ್ಣಿಗೆ ಮಾಮಿ ಕಿಹಿನಿ ಉಳುನುಮಿ ಮಿನಿವಂ ಕುಕಾಲೆಗೆ ಉಳುನುಮಿ ಕಂತತ್ತ ಮಿವಾಗೆ ಪಲಾವ ಮಿಯರಮ ಉಹಿವನಿ ಮಿ ಕ್ಯಾವೆರಿ ನುಕುರ ಉಣ್ಣ ಮೇತಗರಣಿ ಇಕಂ ಇಕಂ ಯತಿ ಕುರೈಪ ದಿನ್ ಕುರಿಯ ಕಂದ ವಾಣೆ ಗೊತಕ ಮಿ ವಿಸ್ನೆನಿ ಅಸ್ಲು ಮಿ ಕ್ಯಾವಿನ ಯಾರಿನ್ ಕುರಿ ತನುವ ಸ್ಥಿರಿಯುಳು ಮೆ ಬೇನು ಬಾತಿ ಅಮಿಲ್ಯ ಮಸಿಕೆ ಕೊಕ್ಕೆ ಮುಳು ಬೇನು ನುವಾತಿ ತಿನ್ ಕುಮ್ಮಿ ಸರಕ ಏಕಂಕ ಹಾಸಿಲ್ವೆ ಏಕಮಸ ಅಸಲು ಏನು ಆಹಾರ ಬೇನು ಗೊತ್ತಕ್ಕೆ

0: අනුකුණ දෑරුග අවහ දානම බාතිල අන්ද ගස්තකා නුදා බයිෆාර ඔලිගෙන් නම සරකයක් කොරවිගෙන් නමාද බාතයක ඉමාමි හද නොතදුනෙස් ගස්තුගේ මාමි හැවර කුරියරානම ගස්තුගේ මිදන්නවී ඇඟිගෙන් එකන් කොරම් බේනෝගෙන් කුරානම නමාදු එමිහාග නමාදු සහ නුවානකමස් බැද්දන්න බේකුන් ෆතුවා දෙමු
1: සලිම් ඉතුරු සවාල බෙට
2: ඕකේ
1: ශුක්‍රිය ඉන්ෂාඅල්ලාහ මේ නමාතුක ඉමාමා යත්තවව මග වහක මේ ඡද කුරින් අල්ගොන් මේ වහක දෙකේ මිසාවක දෙයි මේ තිබේ ෆ්ලස්වා කරවි ඉමාමා දත කිය වයරුක දෙන්කම මේක දෙන් නමාත් කරපහ මොරියා බේ ෆ්ලොම්ස් මේ මිසාවක දෙන් කොම බේ ෆ්ල එමෙර මුදන එකම සමාවකන් දිනුන් ඒ කිය මොහිම කමෙතෝ ඒ අකෘතක
3: මිසාලක බලමා හංග ඉක්රා බිස්මි රබ්බිකල් ලදී නංගුන කීකතු خلق میہکمی خا بدل کل ہا ایک حلق ایرن یواگو تکی ہما اڈا بیما ہا تفات مانے خلق مانے کی خلق کرم حلق مانے کی بو بیلن کھل میگوتا اہم ویما اے لہن جلی دیم میں شیف داڑوی افدا کت تکی انیا حزکو سوت الفاتحہ اگا امیہ گا نماد باطل ویدانیں گے تو اہم ویما سیریس کمنگ اے دن امدن عربی بس مدن میہوں ගුරුවන් කියවා ඉරුග බයිෆාරන් හුට්ටාලා තනකොම සමවර බුඩු ගෝහි විදාන එහෙවීම නමාදු කුරා ඉරුග ගුරුවන් කියවමු ගහමතකා තජ්වීදු හමතකා දස්කුර්මකී අගුන් දෙකේ ගොතුග කොම මුස්ලිමිග මච්චන් හම වාජිබින් ගේතුයි යවර එගෙන් ජහෙන එහෙම සීරියස් මසලින් ගේතුයි
1: එහෙම අලුගන් මෙන්න හම මේ nenge bona fuduko nolon daskura maseke kurum huria be fumes adenikas itur be fulkal ma dakkal assalamu alaikum fahima
4: baba
1: kuma kine to hal
4: langa rap
1: kuma kon hisab ko to tiulo ban
4: ma
1: pushi ma pushi musun kine
4: algo de suara ki nyar em mesaj tauba yakun tauba egota un ehin egota tauba wan kon gote kutto
0: ada ane alon menna ekamuge bodu kamun tangole nuka kurang undugu kamege gotuga visnunas tauba umaki dadi fase akame ekamako emme rangalan emme furihame tauba umme buni mege maane ki alon menna kurave emme ha kusakun alon men ekuttakan ara nugatumge azum theduweri kamakun hituga khandala den ko korevuni te hitamako inga to tauba ge asu feruma ke hitamako teduweri kamakon allah taala ge zuratu ge fa fusong ge denna den eyan ituru mewani insane ge hagu mehe ge modala kara fa ganafana wakkan ko fanuata agga ka anuda miheka aniya difa wanama ekan kamuga maafan ge den jan misaka de miheko ebbanda fa de mun gulun kanda fani ekahada kankan kuruma ke dine gotun sida mana kura kankan aidi gulun rahim gulun kendo ehme ma mifada allah nay kura emme ya kama kun ekki bave aslo tauba e buni ma are boge kalime kasme allah gazuratu ga ala ya maaf kura vashe alun me gira sim I am sorry e buna fada nge to ekam e je he ne theduweri ma ei hitu ga forwa fawa kankas denode gem wa ilahu alonu me mi gos dannawani timanne faafa kura vidya fosan de alonu adi madama surusat le vidya qurana me ekal visnu me bas nuata kiriya ve situ ga ekal nuniyaten o vidya nam tauba rangalenu
1: kum fahima
4: adi asuala
1: ad idaru inta
4: nero nishala ka minya je piriya ka nuniya buta natlo bige gotum niharwa ha ke dekkuni den nihar misala ka ewaha ka den bunimu e demo pirin marsa lagiyani den ewe bunun to rangali nuni ekan siruko ge horun to rangali
3: ega rangali siruko fa den ekala kamakan ara nogane demeti shevdalwen tawbaun yeto demeti vidale varangal wahaken ewahaka den kushekkuru unime den ituran ekan nokura nimma afuri miyo kanne wahaka niti dakkoni den kanekke ewahaka emihe gato dekien bodu singa fituna gadin ufedene e dema firinge dirulumus barbad vedan emvima efada kankamuga mang allah misalaka wanghana kurawa hoy kamekamuga ballawafa